Oogalaba, deepa, dabba, oogalaba, deepa, dabba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, oogalaba, o